0: 말로 따위노에 와카 오카우 키르마타 마키 키라라 왜 와이카토 파레 하우라키 카카로키 짜나 하나 하누이 세나이 카토니오케 키오타 탈치니 마테 테라데 키라 코우타 웨가 마테 에라기 카이타 쿠아리키 나하우테비키 나하마이라 코에 Queeninga wai hama i te pō, hiraro i ngā mana ki tanga o te wā. Hā koa ngā whakamātau tau nui, noho i hama i rā koe i ngā mana ki tanga. Tainu i waka, hama i o koutou reinga, hei ngau ngau tanga māk. Hoi anora, anei tō koutou kapa, te pāmanga tāwhiri. Himua i te aroaro te koe he rangi. I te waha i ngā iwi, i te waha i te tikanga, me te rangi Mārie, anei tō koutou kapa. Anei ngā wā tene Māori, anei ngā kuki, anei ngā kaiwhakapāpāi whare paku o tō tātou marae. Hei ronei, he mahi anei te mahi, he kāinga mo te iwi. Nā reira, huri nā tō tātou papa, te nā koutou, te nā koutou, huri, huri. Hey, I'm not going to do it.
1: Come on, hey.